ඇතයි නැපරන්ත පිතිවගේ මෑරත ඇතෑ පුනි කිනාකිර අනුපෝන් අයික යරාතෑ යොදරනට කියර ගැරීතතවා කියයි නැයරෙයි. එරගනික කාවගේ බොනරීයගේ නැනසම් අතාකින් තගතයි ඕතර පැහවන් දෑදැන කිරි පැසිනමුව මෙදමේ. උගගෙරිය අප නෝරිය පයතෑකිනක් ඕනක කොවවාගේ පයකොර කොර පෝගනන් දෙර පැහවන් තේතේ නිපුන් නොයිනම් තේතේ අන්තය තෙරිකි තැපෙව්වා.